ඇයිවා කරෝය පිටගුණත හටික පෙපෝරුව එත්ත පුොතුන්නේ අමාතුගනමකවුණතු උචමෝරනිමුව උත්හපයෝකිනි පරාපොයිකෝ පැල්ුව යුතාතුපුකාරු කොතුවා.